0: සුබ සන්ධ්‍යාවක් වේවා අපගේ ප්‍රිය ආදරසන්නන්ට FM තරංග 98.1 ඔස්සේ වගේම www.4eb.org.au හරහා අප සමග එකතු වෙන සියලු මසන්නන් වෙනුවෙන් 4eb ප්‍රජා ගුවන් විදුලියේ ශ්‍රී ලංකා කණ්ඩායමගෙන එන බඳයතා සැඳැල්ල ගීත පහයි කතා පහයි වැටසටහන සමගිනුයි ඔබ මේ එකතු වන්නේ. අද මම අද වැඩසටහන ඔබට ගෙනවෙන මම අද ඉසුරු. ඒ වගේම තමයි මාත් එක්ක අද මැදිරියේදී එකතු වෙනවා
1: රුවන්. මම
0: තාක්ෂණයෙන් සහාය වන්නේ රුවන්. ඒ වගේම ජනක.
2: ඔව් ආයිබුවන් ඉසුරු.
0: ආයිබුවන් ඔබ සියලු දෙනාටම. ඉතින් අපි වෙසක් මාසෙ ඉවර වෙලා පොසොන් මාසෙට පටන් ගන්න මේ වෙලාවේ ඒ වගේම තමයි අපේ ක්වීන්ස්ලන්තේ බ්‍රිස්බන් නුවරට වගේම අපේ ශීත ඍතුවත් පටන් අරගෙන තියෙන වෙලාවේ ජනක මොකද හිතෙන්නේ මේ කාලවකවානුව ගැන?
2: ඔව් මේක ඉතාමත් අර ජනතාව මුණ ගැහෙන අර අපි වෙසක් කියන්නේ මේ අප්‍රේල් අවුරුදු කාරේ ඉවරුණා, අවුරුදු උත්සව තිබ්බා, කට්ටිය යාළුව හම්බුණා. ඒත් එක්කම ඒක ඉවරුණත් එක්කම වෙසක් කාලේ ගිහිල්ලා මං හිතන්නේ මේ කාලේ වැඩියෙන්ම ප්‍රීතිමත් වෙන්නේ කුඩා දරුවෝ. ඒගොල්ලෝ වෙසක් කූඩු හදනවා, ඊට පස්සේ පන්සල් යනවා, දන්සල් වලට යනවා, ගොඩක් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න හම්බෙනවා ඔය මුණගැහීම් වලදී. මං හිතන්නේ මේ වෙසක් අවුරුදු ওই කාලේ ඉතාමත් ප්‍රීතිමත් කාල සහ එකිනෙකා මුණගැහෙන පන්සල ආශ්‍රිතව දේශීය සංස්කෘතිය ආශ්‍රිතව අපි හැඩගැහෙන දේවල් දකින්න මිනිස්සු එක්ක අසු වෙලා වැඩ කරන කාලයක්. මම ඒත් එක්කම අර කිව්වත් වගේ ශීත ඍතුවේ පළවෙනි දවස සටහන් වුණා මේ මාසේ පළවෙනිදා.
0: අනිවාර්යයෙන්
2: ඉතින් මේ හැමෝම ශීත ඍතුවට ලෑස්ති වෙනවා ඒක මම්ම. මම හිතන්නේ බලාපොරොත්තු ගොන්නක් දල්වාගෙන අපි හැමෝම මේ ගමන යන ගමන් තවත් එක කඩීමක් මේ පහු කරන්නේ. අපිට පුළුවන් මේ කතා බහ ඉස්සරහට යන්න අපේ මාතෘකාව කියන්න.
0: ඔව් අපි මේ අපේ කතා බහද ගීත පහේ කතා බහ යොස්සේ අපි කතා කරන මාතෘකාව අපේ අසන්නන්ට කියන්න කලින් අපි අපේ පළවෙනි ගීතය අහලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා ජනක.
2: ඔව් ඉසුරු අපි ගිහි පළවෙනි ගීතේට සමන් දීලා අපේ කතා බහට යමු.

0: අව්වේ මුතු ඇට වපුරාගේ ඉතේ ගායනය ක්‍රිෂාන්තය රන්දක සංගීතය සමන්ත පෙරේරා වගේම තමයි පද රචනය ගයාමන් දිසානායක. ඉතින් මේ ගීතය ඇසූසැනින් අපේ ප්‍රියාදර අසන්නන්ට තේරෙනව ඇති අපි අද කතා කරන මාතෘකාව මොකක්ද කියලා. ඒ තමයි අපි අද කතා කරන්නේ අපි බොහෝ දෙනෙකුට සමීප ඒ වගේම බොහෝ දෙනෙක් අත්දැකීම් ලබලා තියෙන බොහෝ දෙනෙක් අත්දැකීම් ලබන මාතෘකාවක්. ඒ තමයි අප්පච්චි තාත්තා කියන මාතෘකාව ගැන. ඉතින් මේ මාතෘකාව වටා ගෙතුණු කතා ගොඩක් තියෙනවා ජනක. අපිට කතා කරන්න පුළුවන් එක එක පැතිකඩයන් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ ගීතය ගත්තොත් එහෙම ඔවේ මුතු ඇට වපුරා ගීතය පද රචනා කළ තියෙන ගයාමන් දිසානායක ඒක බොහොම ලස්සනට පියෙක් එහෙම නැත්නම් තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ දරුවන් තමන්ගේ පවුල රැකගන්නට ඔවුන්ට ආදරය කරන්නට ඔවුන්ව පෝෂණය කරන්නට මේ සමාජය තුළ විඳින විවිධාකාරයේ ඒක දුක් ගැහැට වෙන්න පුළුවන් කම්කටොළු වෙන්න පුළුවන් සමහරවිට දරා ගැනීම වෙන්න පුළුවන් මේ වගේ සියලුම දේවල් ගැන බොහොම ලස්සනට කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිෂාන් තෙරන්දක බොහොම අලංකාර ගායනයක් වගේම සමන්ත පෙරේරාගේ පද රචන සංගීතයත් ඒකට ඉතාම හොඳ පිටිවහලක් වෙනවා. ඉතින් ජනක මොකද කියන්න තියෙන්නේ?
1: ඔව් මේ ගීතය අහගෙන හිටියට පස්සේ මං හිතනවා ඒ පදවැලේ තියෙනවා අර තාත්තා කියන සංකල්පයේ මොකද්ද මේ තාත්තා කියන්නේ කියන එක අර සැකවෙන් කියන්න කිව්වොත් තාත්තා කෙනෙක් කියන්නේ මොන වගේද කියලා ඒ පදවැලේ අර ඉතාම හොඳින් මනාවට කියලා තියෙනවා. මං හිතන්නේ මේ ගීතේ කියන්නේ වාක්‍යෙන් වාක්‍ය අපි පදපෙලෙන් පදපෙලට ඉසුරුත් එක්ක විග්‍රහ කරගන්න පුළුවන්. අර එළියෙන් ඉඳලා බලනකොට අපි මේ අද මාතෘකාවට ඉස්සලා ගියොත් මේ මාතෘකාව පටන් ගන්නකොට මට හිතෙනවා අපි තාත්තා ගැන කතා කරන්නේ. හැබැයි අර තාත්තා ගැන විතරක් කතා කරන එකේ පොඩි අසාධාරණයක් තියෙනවා අම්මා ගැන කතා කරන්නේ නැතුව. මොකද අර මේ අම්මා සහ තාත්තා කියන දෙපළ විසින් තමයි මේ හැමදේම හදන්නේ. ඉතින් අපි තාත්තා ගැන විතරක් කතා කරන්නේ අද ඒ දෙපළකින් එක්කෙනෙක් ගැන. අපි මව ගැනත් වෙනමම කතා කරනවා සියලුම මවවරුන්ට ගෞරවයක් උපහාරයක් විදිහට. මොකද මේ අම්මව ගැන කතා නොකර තාත්තා ගැන කතා කරන්නත් බෑ. ඒක තමයි ඇත්ත කතාව. මේ ඒක නිසා මේ අපි ඒකත් ඒ කතාවට මතුවටත් තියලා අපි මේ මේ ගීතේ පදවැල් මුල ඉඳලා අර ලිහා ගන්න මොනවද මේක තේරෙන්නේ. දැන් මේ ලිහා ගන්නවා කිව්වම මේක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. එකිනෙකා ගීතය කියවා ගන්න ආකාරය වෙනස් වෙන්න පුළුවන්. අපිට පුළුවන් අපි කියව ගන්න ආකාරය ඉසුරුත් එක්ක විග්‍රහ කරගන්න.
0: ඔව් චනක ඇත්තටම මේක මුල්ම පදපේලියේ අවුවේ මුතුවට වපුරා ඒ මුතු පණමට හරවා අප කුසගින්නේ නිවලා නුඹ කුසගින්නේ ඉඳහිනහෙන්නේ අපේ අප්පච්චි කියන පදපේලිය ඇත්තටම අවුවේ මුතුවට වපුරා ඒ මුතු පණමට අහුලක්. ඒ කියන්නේ අවුවේ දහඩිය වපුරලා හැබැයි ගයමන් දිසානායකයන් දහඩිය කියලා කියන්නේ නැතුව කියලා තියෙන අවුවේ මුතුවට වපුරා කියලා. ඒකත් තාත්තා ගැන ලොකු වර්ණාවක් කරන්න තමයි හිතන්නේ ගයමන් දිසානායකයන් එහෙම කළා තියෙන්නේ. ඒ වගේමයි අර සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් කියන්නේ අම්මත් එහෙම අනිවාර්යයෙන්ම ජනක කිව්ව විදිහටම මව සහ පියා කියන දෙපාර්ශ්වය අපගේ ජීවිතවල අපිට මහා ලොකු හයියක් වෙන අපේ ජීවිතවල මඟ පාදගන්න අපේ පිටිපස්සෙන් ඉන්න යෝධ චරිත දෙකක්. ඉතින් ඔවුන් හැම වෙලාවකම වගේ තමන්ගේ ළමයින්ගේ කුසගින්න නිවලා තමන්ගේ ළමයින්ට ආහාර පාන ලබා දීලා එහෙම නැත්නම් අපි අද සමාජයත් එක්ක ගත්තොත් එහෙම අවශ්‍ය කරන සියලුම දේ ලබා දීලා සමහර වෙලාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් පස්සකට දාලා සමහර වෙලාවට තමන්ට තියෙන අවශ්‍යතාවයක් පිටිපස්සට දාලා තමන්ගේ ළමයින්ගේ අවශ්‍යතාවයන් මුදුන්පත් කරවන්නට කැප වෙන.
1: ඔව් මේ ඉසුරු ඒකෙදි අර හරි ලස්සන කාරණයක් තියෙනවා. දැන් ඔය ගීතය දැන් ওই ගීතේ සමහර වචන බැලුවාට පස්සේ ඒකේ තියෙන ඒ මුතු පණමට පණම කියන්නේ සෑහෙන ඉතිහාසයේ මේ පරණ කාලේ පාවිච්චි කරපු මුදල් ඒකකයක්. දැන් ඒ කියන්නේ ඒ කාලේ වෙච්ච කතාවක් කියලානේ. දැන් අපි දන්නකොට මේ තාත්තා කියන රෝල් එක දැන් ඒ කාලේ විදිහට තමයි ওই විග්‍රහ කරන්නේ. දැන් අපි අද කාලයට ගැලපෙන්න අපේ අත්දැකීම් එක බැලුවා ඒ චරිතය වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ දශක ගණන් ගිහිල්ලා තියෙනවා කල්ප ගණන් ගිහිල්ලා තියෙනවා කාලය ගත වෙලා තියෙනවා. නමුත් ඒ රෝල් එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ එකම ස්වරූපය එකම චරිත ලක්ෂණ ඒ එකම විදියට හිතන පදන විදිහට තමයි ඒ චරිතය හැදිලා තියෙන්නේ. මං හිතන්නේ ඒක හරිම ලස්සන කාරණයක්. ඒ කියන්නේ කාලය ගත වෙලා තියෙනවා. දැන් අපි මේ හැම දෙයක්ම පවතින සම්බන්ධතාව මතනේ මේ පියා කියන සම්බන්ධතාවයේ එකලසම පැවතිලා තියෙනවා දීර්ඝ කාලීනව. ඒ කියන්නේ අපි දන්න රජ කතාවල ඉඳලා ඊට පස්සේ දැන් මේ ගීතය කියන එක සහ අපේ අත්දැකීම් වලින් මේ මෑත කාලීනව ගත්තට පස්සේ ඒක වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ කරන රැකියාව වෙලා වෙනස් වෙලා තියෙනවා, කාලය වෙනස් වෙලා තියෙනවා, විවිධ දේ වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ චරිතය තාත්තා කියන චරිතය වෙනස් වෙලා නැහැ එක විදිහක්.
0: ඒ තිබ්බ සම්බන්ධතාවයේ තාත්තා එහෙම නැත්නම් පියාණන් සහ දරුවන් සමග සහ ඒ තිබ්බ සම්බන්ධතාවයේ සර්වකාලීන සම්බන්ධතාවයක්. ඒ අපේ වටපිටාවේ දේවල් ටික වෙනස් වුණාට හැමදාම මේ තියෙන සම්බන්ධතාවයේ ආරක්ෂාව සපයන එක දැන් ක්‍රිෂ අපේ ගාමන් දිසානායකයන් දෙවෙනි පදපේලියනුත් පවසනවා. අපාදෙපා සිව්පාවන් ගෙනෙන වින වලකන්නට සනසා ඔබ අපවට කර දඬුවට වේවි. කොහොමද ආරක්ෂාව තාත්ත සලසන්නේ, අප්පච්චි අපි ආරක්ෂාව සලසන්නේ කොහොමද කියලා. ජනක කිව්වෝ වගේ අපාදෙපා සිව්පාවන් ගෙන ආරක්ෂාව සපයන එක අද කාලයට අපිට කාලෝචිත නොවුණත් අද කාලෙත් අපේ තාත්තගේ අපේ අප්පච්චිගේ අනිවාර්යෙන් මේ කාර්යය තියෙනවා. තමන්ගේ දරුවන් තමන්ගේ පවුල කොහොමද මේ සමාජයෙන් ආරක්ෂා කරගන්න කියන එක. ඉතින් රුවන් මොකද හිතන්නේ මේ සම්බන්ධව?
2: ඔව් ඉතින් පියෙක් කිව්වහම ඉතින් ලොකු වගකීම් ගොඩක් තියෙන කෙනෙක්. ඉතින් ඒකම ඒක එක එකෙනාගේ රෝල් එක හරි වෙනස්. ඉතින් සමහර මම දකින්නේ නිකන් පොදුවේ ගත්තොත් ගොඩක් වෙලාවට පවුලක තාත්තා කියන්නේ ටිකක් ගුප්ත, ටිකක් වැඩි කතා බහක් අඩුයි, ටිකක් ඒ වගේ අමුතු චරිතයක් තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඉතින් කොහොම හරි එයාගේ ඒ තියෙන ඒ චරිතෙත් එක්ක තමයි එයාගේ පල්ලෙහා එයාගේ ළමයි ටික ඔක්කොම ගාන්ට ඒ තැන්වලට බැලන්ස් වෙන්නේ. මට හිතෙන්නේ අන්න එහෙමයි
0: අනිවාර්යෙන්ම රුවන්. ඒ වගේම තමයි අපේ මේ ආයි අපි ගීතයේ පැත්තට
1: හැරෙන්න එක දෙයක් එකතු කරන්න ඕනේ මේ රුවන් කියපු එකට. මට හිතෙන්නේ නිකන් මට හිතෙලා තියෙන විදිහ දැන් ගොඩක් වෙලාවට අපේ තාත්තා ගත්තත් ওই දැන් රුවන් පාවිච්චි කරපු වචන ටික හරි ගුප්තයි. ඒ කියන්නේ මේ සද්ද නැතුව කල්පනා කරමින් ඉන්න. මට හිතෙන්නේ තාත්තා කෙනෙක් කියන්නේ පරිණත තාත්තා කෙනෙක් කියන්නේ මේ අර ගොඩක් හොඳ චෙස් ප්ලේයර් කෙනෙක් වගේ කියලා. ඒකෙන් මට හිතෙනවා මේ කල්පනා කරන් රයිට් මේ මූව් එක දැම්මොත් මොකද වෙන්නේ, මේ මූව් එක දැම්මොත් මොකද වෙන්නේ, ඒ වගේ අර ස්ට්‍රැටජිකලි දෙයක් ප්ලෑන් කරනවා. ගොඩක් වෙලාවට ඒ ප්ලෑන් කරන්නේ දරුවන්ගේ අනාගතය සහ පවුලේ අනාගතය ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මට හිතෙනවා මේ කල්පනා කරන ඇත්තේ ඒ වගේ දෙයක් වෙන්න ඇති කියලා මම උපකල්පනය කරනවා.
2: ඔව් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට කියන්න බෑ ඒක එක්කෙනාගේ චරිතයත් එක්ක වෙනස් වෙනවා. නමුත් ඒ වගේ ඉතින් එයා තමයි පවුලේ ඊළඟ මොකද්ද දැන් අපේ දැන් හරි මේ next 5 years වලට මොකද්ද plan එක ඔක්කොම එයාගේ ඔළුවේ තමයි
0: තියෙන්නේ. සම්පූර්ණ පදනම.
2: පදනම.
0: අනිවාර්යයෙන්ම.
2: අපි ඊළඟ සින්දුවටත් යමුද දැන්?
1: අපිට එක කෑල්ලක් මේක කතා බහ කරගන්න ඕනේ, මේ දිග අරගන්න ඕනේ කෑල්ලක් තියෙනවා. මේ අන්තිම පදපේලියේ මං ඉසුරුට ඒක ගැට මේ ගැටේ ලිහන්න කතා කරන්න. මේ ජීවිතයේ බඹර හෙලේ පැණිහෙලන පැණි හොයලා රූටන්නේ. ඔන්න ඔය කෑල්ලේ මහා ලොකු කතාවක් තියෙනව නේද ඉසුරු?
0: ඔව් මේ ඔව් ජනක ඔය මේ අපි බඹර කඩන්න යනවා කියලා අපේ ජනවහරේ තියෙන කතාවක් තියෙනවා. ඒක මං හිතන්නේ හරිම මේ දුෂ්කර වගේම හරිම මේ අමාරු කර්තව්‍යයක්.
1: හරිම රිස්කි.
0: ඇත්තටම කිව්වොත් හරිම ඒ කියන්නේ බොහොම අනාරක්ෂිත ගමනක්. ඒකෙදි දැන් අපේ ගායමන් දිසානායකයන් කියන්නේ ඒ පැණි හොයලා රූටන්නේ හිත හයියට කලවැල්පොට වරපට වෙද්දී වීරිය පාරමිතා පුරන අපේ අප්පච්චි. ඒ කියන්නේ ඒ වගේ ජීවිතේ අවදානමක් අරගෙන මගේ අර්ථකථනයට අනුව මේ මගේ පැති කඩේට මම මේ පදපේලිය තේරුම් ගත්ත විදියට අනුව ජනක මට තේරෙන්නේ ඒ වගේ සමහර වෙලාවට අපේ ගෙවල්වල තාත්තලා ඒ ගන්න ඒ අවදානම ළමයි විදියට අපිට කිසිම වෙලාවකවත් තේරෙන්නේ නැහැ මොන වගේ අවදානම දුන් ගන්න කියලා. හැබැයි ජීවිතේ ගොඩක් තැන්වලදී ඒ ගන්න තීරණවලට අපේ රුවන් කිව්වාගේ ජීවිතේ අපේ ඉදිරි තීරණ හැම දෙයක්ම බොහොම අපි දකින්නේ බොහොම ස්ටේබල් කිසි හරිමම නිශ්ශබ්ද හැම චරිතයක් තමයි අපිට. හැබැයි ඒ ඇතුලේ එයා ලොකු කාර්යයක් කරන ලොකු අවදානමක් ගන්නවා, දේවල් ප්ලෑන් කරනවා. ඒ අතරේ ලොකු කතාවක් ඒක පිටි පස්සෙ තියෙනවා. හැබැයි ඒ කතාවේ වීරිය පාරමිතාව පුරාගෙන තමන්ගේ පවුල තමන්ගේ දූදරුවන් කොහොමද ආරක්ෂා කරන්න කියන එක තමයි අප්පච්චිගේ ඇතුළාන්තයේ තියෙන කතාව කියන එක තමයි මට හිතෙන්නේ ජනක.
1: ඔව් සරු, මං හිතන්නේ ඒකත් එක්කම අපිට පුළුවන් මේ වෙලාවේ අපේ දෙවෙනි ගීතයත් එක්ක එකතු වෙන්න.

0: අන්දරයායේ ගීතය ගීතය ගායනය කරුණාරත්න දියුල්ගනේ සංගීතය රෝහණ ධර්මකීර්ති සහ පදරචනය කුමාර ලියනගේ. ඉතින් අපි කලින් කතා කරපු ගීතය වගේම අන්දරයායේ ගීතයේදීත් කියවෙන්නේ අපේ මේ ජීවිතවලට අපි හැමෝටම බොහොම අපි දැන් කලින් කතා බහේදී අපි විවිධ පැතිකඩයන් ඔස්සේ කතා කරා කොහොමද අපේ මේ අප්පච්චි එහෙම නැත්නම් තාත්තා අපේ ජීවිතවලට ඒ වගේම අපේ පවුලට ඒ බර කරට අරගෙන ඒ වගේ මේ තියෙන ගතිගුණ හරහා කොහොමද අපිව පෝෂණය කරලා තියෙන්නේ කියලා. ඉතින් අන්දරයායේ ගීතයේදීත් ජනක ඒකේ අපිට ඒ තාත්තගේ තියෙන ඒ නොසැලෙන ගතිගුණ සහ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් සහ පවුල රැකගන්න කරන වීරිය තවත් දරුවෙක් විදියට තමයි එකන දරුවෙක් මේක දකින්න කොහොමද කියන තමයි මේ පදරචනයෙන් පදරචකයා කියන්න උත්සාහ කරලා තියෙන. ජනක මොකක්ද හිතන්නේ මේ ගීතය ගැන?
1: මේ ගීතය අර පළවෙනියට ගත්තට පස්සේ අර අර පියගුණ ගීත නිකන් කියන් පියා ගැන කියන ගීත නම් කරන්න කිව්වොත් අර මුලින්ම ඔළුවට එන සින්දු කීපය අතර තියෙන සින්දුවක් පළවෙනි මේක. සහ ඊළඟ එක තමයි මං අර දැන් තාත්තා කියනවා පියා කියනවා මේ අප්පච්චි කියන ආමන්ත්‍රණය මේ දැන් අපි මං එන්නේ නිකන් රත්නපුර වගේ පැත්තෙන් මේ අප්පච්චි කියන ආමන්ත්‍රණය අපිට ටිකක් නුහුරු ගතියක් තියෙනවා. ඒක පොඩ්ඩක් මේ අපේ පැතිවලට නුහුරු සහ ඒක නිසා තමයි පොඩි වෙනසක් තියෙනවා. ඒ අර අප්පච්චි කියලා ගීතේ එනකොට එහෙම එකක් තමයි මට තේරෙන්නේ. අර නිකන් අර මුලින්ම දැනෙන දේවල් ගත්තොත්
0: අනිවාර්යයෙන්ම ජනක. ඒ වගේම තමයි අපි මුලින්ම දැන් මේකේ අපි පදරචනයේ පැත්තට අපේ අවධානය යොමු කරොත් ජනක අන්දරයායේ වැවුතාවුල්ලේ සක්මන් කරන අප්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චි. ඒ කියන්නේ අනි අපේ දැන් තාත්තා එහෙම නැත්නම් අප්පච්චි කියන මේ පුජ්‍යලය මතක් කරනකොටම අපිට හැමතිස්සෙම නිකන් ඔළුවට එන්නේ අර තම මහන්සි වෙලා වැඩ කරන තමන්ගේ පවුල තමන්ගේ දරුවන් රැක බලා ගන්න කැප වෙන ඒ මහන්සිය ගැන තමයි කියලා මට හිතෙන්නේ මේ පද රචකයා කතා කරන්නේ අන්දරයායේ වැවුතාවුල්ලේ සක්මන් කරන අප්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චි. කියන්නේ එයාට පරිසරය තුළ දකින්න හම්බෙන ලස්සනම දේවල් අපි කෙත්වතු නිල්පාටයි කියනකොට ඒක අපේ හරිම ඇසට ප්‍රිය දර්ශනයක්. ඒ වගේම තමයි ගස්වල වැල්වල මල් පිපුනම අපි හැමෝම මේ දේවල් දිහා බලන්න ආසයි. ඒ වගේ අර අපිට බොහොම අපේ හිත්වලට අලංකාර ඒ වගේම හිත් නිවන දර්ශනයක් විදිහට තමයි මේ පදරචකයා අප්පච්චිව වර්ණනා කරලා තියෙන්නේ. ඒකේ තව පැත්තක් තියෙන අපෙත් මෙතනදී අර ගීතයෙන් පිටුපස අපේ මේ ගීතය යන අතරතුර අපේ මැදිරිය වෙච්ච කතාබහක් ඇතුළෙත් සමහර වෙලාවල් වලට අප්පච්චි කියන දේ අපිට අද ජීවමානව තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ජනක. සමහර වෙලාවට අපිට මේ දේවල් මතකයන් විතරක් වෙන්නත් පුළුවන්. එතකොට මේ මතකයන් ඇතුළේ පීරගෙන යනකොට දැන් සමහර වෙලාවට අපිටම තේරෙනවා අපේ පුංචි කාලවල සිද්ධ වෙච්ච දේවල් කොච්චර මිහිරිද කියලා. ජනකට මොකද්ද?
1: ඔව් කිසුරු මේ සින්දුවේ මේ එක කෑල්ලක් ගත්තොත් කියන්නේ මට අර නිකන් හිතට වැදුණු කෑල්ල තියෙන. දැන් මේ අනිවාර්යෙන් මේ ගීතය කියන්නේ ගමකාශ්‍රිතව ඉන්න තරුණයක් හෝ තරුණියෙක් හෝ තරුණියක් කියන සින්දුවක් තමයි මේ තියෙන්නේ තාත්තා ගැන. ඒකේ මේ තියෙනවා මේ කියලා තන ඒ දඩු මම් බැඳ සත්කුළු පවුබිඳ සිදාදියට යන මන් තැනුවා. ඒ කියන්නේ සිදාදියට යන මන් තැනුවා කියන්නේම ඒ කියන්නේ දරුවන්ව ඊළඟ ස්ටේජ් එකට ඊළඟ තැනට ඒ කියන්නේ ගමෙන් නගරයට යවන්න තමයි තාත්තා මේ උත්සාහ කරන්නේ. ඒ කියන්නේ තාත්තා ගමේ ඉඳලා ගමේ මහන්සි වෙලා තමන්ට පුළුවන් උපරිම දේවල් කරලා ඊට පස්සේ තමන්ගේ ළමයින්ව ඊළඟ තැනට ඊළඟ නවතැන්පොටට එහෙම නැත්නම් දියුණුවට යවන මහන්සි වෙන එකක් ගැන තමයි මේ ගීතෙන් කියන්නේ. ඒ කියන්නේ ඒක ගමේ ඊළඟ දියුණු වෙන තැනට යවන්න කොච්චර මහන්සි වෙන ඉතින් අර අප්‍රතිහත ධෛර්යයක් දාන එකක් ගැන තමයි මේ ගීතෙන් සඳහන් වෙන්නේ. ඒක අර නිකන් ඒක කියලා තියෙන වචන පදමාලාව තමයි හරිම මටසීලුටුයි. ඒ වගේම අර හරි ප්‍රියමනාපයි. ඒ වචන පාවිච්චි කරලා තියෙන වචන හැම එකක්ම මේ ගීතයට අදාළව නැති වුණත් මට මේ පොඩි අර මේකෙන් පොඩ බාහිර කතාවකට මේ යන්න හිතුණා. දැන් මං මංහිතන අපි හැමෝම දැකල තියෙනවා මේ ඉන් මේ අන්තර්ජාලය ඇසුරු කරනකොට ඒක තැන් කීපයක මහ වෙලා තියෙන අපි අපේ ජීවිතේ එක්ෙක් කඩයිම් වලදි එක්ෙක් වයස් සීමාවන්නනදී තාත්තව දකින්න කොහොමද තාත්තව රීඩ් කරන්න කොහොමද කියන එක ගැන කියලා තියෙනවා يعني මංගිතන අවුරුදු පළවෙනි ඉපදුණු කාලේ ඉඳලා අවුරුදු 4 5 6 වෙනකම්ම හිතනවා තාත්තා තමයි වීරයා ඊට පස්සේ තාත් ඊට පස්සේ මම හිතන 6න් ඉඳලා 10 විතර වෙනකම් තාත්තට චැලෙන්ජ් කරන්න හිතෙනවා තාත්තට අභියෝග කරන්න හිතෙනවා ඊට පස්සේ අවුරුදු 12 ඉඳලා මංගිතන ටීන් වයස වෙනකොට තාත්තා එච්චර දන්නේ නැහැ වගේ මං හිතන්නේ
0: තාත්තා දන්න දෙයක් නැහැ වගේ කියන දෙයක් අපි හිතනවා තාත්තා නම්
1: මේ කිව්වට තාත්තා දන්නේ නැහැ වගේ අත දන්න දෙයක් නැහැ වගේ කියලා හිතන ඊට පස්සේ 20 ගණන් වලදී හිතනවා සමහර විට තාත්තා දන්නවත් ඇති
0: වෙන්නත් පුළුවන් මේ දේවල් තාත්තා කළා තියෙනවා කියන්නේ තාත්තා දන්න වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා
1: කියලා ඊට පස්සේ අනිවාර්යෙන් 30 පැනලා වගේ හිතනවාම හිතනවා ආ මේක තාත්තෙන් ඇහුවනම් හරි මේක තාත්තා දන්න ඇති
0: කොහොමද මේක කරන්නේ නැත්තේ
1: ඔව් මං හිතන්නේ ඒකෙන් පස්සේ අර 40 පැන්නට පස්සේ තමයි අම්මට සිරි තාත්තා මේක කොහොම කරාද ඒ කියන්නේ කොයි විදිහකට මේ තාත්තා මේක කරාද වගේ තැනක හිතෙන මං ඉතර අර පරිණත වේගෙන එනකොට තේරෙනවා අර පළවෙනි ස්ටේජ් වලදී තියෙනවා තාත්තා වීරෙක් වෙනවා ඊට පස්සේ මැදහැරීදී පොඩ්ඩක් තාත්තට චැලෙන්ජ් කරන්න හිතෙනවා
0: තාත්තා නුරුස්සනවා තාත්තට චැලෙන්ජ් කරනවා
1: ඔව් ඒකේ දැන් මං වැඩ කරන මේ කාර්යාලයේ මං දන්න කියන කීප දෙනෙක්ගෙම දරුවෝ ඉන්නවා ඔය ටීන් වයසේ විශේෂයෙන්ම මේ දියණියන් සහ පියවරුන් අතර මූල ජීවිතේ මූල කාලයේදී තියෙන ආදරය ඉතාම ඉහළයි කියලා තමයි කියන්නේ ඒත් එක්කම ඔවුන් අර අවුරුදු 12 13 ඒ වයස පහ වුණාට පස්සේ වැඩිපුරම ගැටීම් ඇති කරගන්නෙත් පියවරුන් සමග කියලා තමයි ඔවුන්ගේ අත්දැකීම තියෙන්නේ ඒ කියන්නේ ඉතාම දුක් මුසු කතා බහක් තියෙනවා ඒ කියන්නේ කොහොමද ගෙවල් වලදී අර වෙන් වෙන්ම ඉන්න වෙලා තියෙන්නේ ඒ කියන්නේ විශේෂයෙන්ම මේ රටේදී මේ රටේ අර අපේ සංස්කෘතිය වගේ නෙමෙයි වෙනස් එතකොට දුව කියන්නේ වෙනමම අංගයක් වෙනවා පියා කියන්නේ වෙනම අංගයක් වෙනවා යම් කිසි වයසක් ගියාට පස්සේ ඊට පස්සේ තාත්තට බෑ ඒ විනුවෙන් කිසිම දෙයක් කරන්න දුව කියන්නේ දුව නුරුස්නා ස්වභාවයෙන් ගෙදර හැසිරෙනකොට තරහ ගිහිල්ලා ඉන්නකොට දේවල් බනිනකොට අර හරියෙන් දොරවහගෙන කාමරයට යනකොට ඒ තාත්තලට කරන්න දෙයක් නැහැ ඒ තාත්තල අසරණ වෙන හැටි
0: ඒ කතාව හිතෙන දුක
1: ඒ හිතෙන දුක ඒ ගොඩාක් කතා බහට මට අහන්න පුළුවන්කම ලැබුණා මේ මෑත කාලේදී ඔය අපි කෑම කමින් ඉන්නකොට එක එක දේවල් කතා කරනකොට ඒකත් එක පැත්තක් ඒ මට මේ කතාබහත් එක්කම ඒක මතක් කරන්න උනේ ඒ කියන්නේ දැන් මේ ගීතවලදී කියන්නේ ගමාශ්‍රිතව තාත්තා මොන වගේ දුක් ගැහැට වින්දද ළමයින්ව ඊළඟ තලයට ගෙනියන්න ඒ වගේම දැන් මේක ගත්තොත් පොඩ්ඩක් අපිත් එක්ක ගන්නකොට මේ පරිසරය වෙනස් වෙනවා අපි ඉන්න රටත් එක්ක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා එතකොට මේ ප්‍රශ්න ටික වෙනස් සහ ඒ සම්පූර්ණ ඒ කලාපයම වෙනස්. ඉතින් මට නිකන් හිතුණා ඒක සහ මේක පොඩ්ඩක් කතා බහ කරනකොට අපිට ඒකත් අපි පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න ඕනේ මොන වගේ මොනවද මේ සමාජයේ මේ කාලේ මුණදෙන ගැටලු මොනවද මොන වගේ ප්‍රශ්න දේගොල්ලන්ට එන්නේ. ඔව් මං හිතන්නේ අපි පොඩ්ඩක් කතා කරා වැඩිද කියලා හිතෙනවා.
0: ජනක කතා කරනකොට මට තව එක දෙයක් කල්පනා වුණා. මටත් එකතු කරන්න දෙයක් කියලා හිතුණා. දැන් ජනක කතා කරන්නේ දියණියන් සහ පියවරුන් අතර තියෙන සම්බන්ධතාව. එතකොට මට කල්පනා වුණා ඇත්තටම ඒ දෙක අතරේ පුංචි වෙනසක් තියෙනවා. පුතේකුයි තාත්තා කෙනෙකුයි අතර තියෙන සම්බන්ධතාවයේ දුවේකුයි තාත්තගේ මං කියන්නේ කවදාවත් තාත්තලා දූලට සහ පුතාලට වෙනම සලකනවා කියන එක නෙවෙයි. හැබැයි ඒ සම්බන්ධතාවයේ මොකද අර අපි පරිණත වෙන්න වෙන්න වයසට යනකොට එක වයසකදී අපි තාත්තල පුතාල යාළුවෝ විදිහට ආශ්‍රය කරන්න පටන් ගන්න වයසක් එනවා. ඒකෙදි අර ඒකත් හරි ලස්සන සම්බන්ධතාවයක් කියලා මට හිතෙනවා ජනක. මොකද දියණියන් හැමතිස්සෙම බලන්න දියණියන් අපි සමස්ත ලෝකය ඇතුළෙන් බැලුවාන් පස්සේ තමන් සහකරුවෙක් හැම වෙනකොට ගොඩක් වෙලාවට දියණියන් අර හිතුවේ නැති වුණත් ඒගොල්ලෝ පිටිපස්සෙන් බලන්නේ තමන්ගේ තාත්තගේ වගේ ගතිගුණ තියෙන සහකරුවෙක් හොයාගන්න. හැබැයි පුතාලා ගත්තයින් පස්සේ පුතාලයි ගොඩක් වෙලාවට දෙන්නේ පුතාලා අර ජනක කිව්වා වගේ එක කාලෙකදී තාත්තා වීරයෙක් වෙනවා, කාලෙකදී නුරුස්සනවා, ඊට පස්සේ කාලේ තාත්තට චැලෙන්ජ් කරනවා. ඊට පස්සේ කාලයක් යනවා තාත්තව යාළුවෙක් විදියට ආශ්‍රය කරන්න. හැබැයි ඔතන අපි හැමෝම මුහුදෙන යථාර්ථයක් තියෙනවා. සමහර වෙලාවට ওই යම් කිසි කාලයක් ඇතුළතදී අපිට ජීවමානව ඒක මුහුණ දෙ ගන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙම පැතිකඩෙකුත් මේක ඇතුළේ තියෙනවා ජනක. ඉතින් ඒකේ තව අන්තිමම කැලලක් අපේ ගීතය ගැන කතා කරොත් එහෙම වලාකුලේදා බිඳු තරව තවරා මහපොලොවට මහ වැසිගෙනනා මං හරිම කැමති මේක. දිවිගමනේම කඳු මුදුනේන්ද පිතු සෙනෙහේ කඳු ලැල්සේ සලන. ඒගැන අන්තිම කාලෙ වෙද්දි තාත්ත තාත්තගේ ජීවිතය කාලය වයවුරුදයනවත් එක්කම ඔවුන් විශ්වාම සුවයට ගිහිල ඉවර වෙනවා. හැබැයි තමන්ගේ දරුවෝදිහා බලලා තමන්ගේ දරුවෝදිහා බල්ල ආඩම්බර වෙලාර ජනක කිව්වාගේ සිදාදියට එන මන් තනලා තමන්ගේ දරුවෝදිහා බලලා ආඩම්බර වෙන තාත්තල මං හිතන්නේ මේ ලෝකෙ සෑහෙන ඉන්නවා. ඉතින් ජනක මං හිතන්නේ අපිට තව විශේෂම
1: විශේෂංගයක් තියෙනවා අද දවසේ වෙන මේ වගේ සන්ධ්‍යාවකදී අපිට අපි කරන්න නැති වැඩක්. මේ අද අපේ මේ තාක්ෂණ සහයෙන් සහය වෙන රුවන් පොඩි අපිට ඊළඟ ගීතය අපිට සජීවීව ගායනා කරන්න ගායනා කරනවා. අපි ඒ ගීතයත් එක්ක එකතු වෙලාම ආපහු මේ කතාබාට එකතු වෙමු.
2: ඔව්, මේක මේ පෙරපුහුණුවක් නැතුව මේ අපි හදිස්සියේ කරන්න ගත්ත වැඩක්. තාක්ෂණික වශයෙන් අපිට කොච්චර මේකට අපිට කරගන්න පුළුවන් වේද දන්නේ. අපි උත්සාහයක් කරලා බලමු. හරි, අපි අහලා බලමු කොහොමද කියලා.

0: බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි රුවන්. ඉතින් අම්මා සඳක ගීතය ගායනය TM ජයරත්නයන්, සංගීතය රෝහණ වීරසිංහ, පද රචනය මාලනී ජයරත්න. ඉතින් අද අපිට ගායනා කරේ අපේ රුවන්. ඉතින් නැවත වාරයක් බොහොමින්ම ස්තුතියි රුවන් මේ ලස්සන අලංකාර ගායනයට. ඒ වගේම මේ ගීතය ඇච්චනක අපේ මාතෘකාවට බෙහෙවින්ම සමීප ගීතයක්.
2: ඔව්. මේ ආපහු ස්තුතිවන්ත වෙන්න ඕන මේ ඉතා කෙටි සූදානමකින් මේ මෙහෙම සර්ප්‍රයිස් එකක් අපිට දුන්නට බොහොම ස්තුතියි.
3: අනිවාර්යයෙන්ම. ඒ වගේම සමාව බය දන්නවා මේ මගේ අතින් මිස්ටේක් මේ මොන හරි ගොඩක් අතපසු වීම ඇති. ඉතින් බොහොම සමාව බය දන්නවා.
1: ඉතින් ජනක මේ ගීතයත් අපේ මේ මාතෘකාවට අද අපේ ගීත පහයි කතා පහේ වැටසටහනේ අපේ තියෙන මාතෘකාවටම අදාළ වෙන ගීතයක්. හැබැයි ජනක මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා මම දකින. ඒක තමයි අපි මෙච්චර වෙලා කතා කරේ මේ ගීතයේ කතානායකයන් වුණේ අපේ මීට පෙර ගීතවල දරුවෙක් එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශවයක ඔවුන්ගේ පියාණන් සහ ඔවුන්ගේ තාත්තලා ගැන ඔවුන් කතා කරන. හැබැයි මේ ගීතයේ මට දැනෙනවා මේ ගීතයේදී තාත්තා කෙනෙක් කියන සින්දුවක් තමයි මේ. තාත්තා කෙනෙක් අම්මා සහ තාත්තා එකතු වෙලා කොහොමද දරුවෙක් මේ ලෝකෙට ගේන්නේ, කියන්නේ මේ ලෝකයේ තුල නිවැරදි මිනිස්සෙක්, කියන්නේ මේ සමාජයට වැඩදායි පුද්ගලයෙක් විදියට නිවැරදි මිනිස්සෙක් කරන්නේ කොහොමද, ඒ සෙනෙහස කොහොමද දෙන්නේ අම්මා සහ තාත්තා. ඒ වගේම ඒක ඇතුලේ නිකන් පොඩි දෙයක් දන්නවා ජනක, ඒ කියන්නේ අම්මවරුන් ගැන කියපු ලීත ගොඩක් තිබ්බට නිකන් පද රචක එහෙම නැත්නම් ගීත ගායනා කරනකොට ගීතයේ කතානායකයාට දැනෙනවද නිකන් තාත්තල ගැන අඩුවෙන් කතා කරලා තියෙනවා වගේ දෙයක් කියලා. ජනකට මොකද හිතෙන්නේ?
2: මම හිතන්නේ අර කතාව පට මේ සම්පූර්ණ කතාව පටන් ගනිද්දිමත් මම කිව්ව කියලා පටන් ගත්තේ අපි තාත්තලා ගැන කියනව තමයි. ඒ කියන්නේ අම්මලා අමතක කරලා නෙමෙයි කියන එකම කියන්නෙම, ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ සම්පූර්ණ දේ කතාබහ කරද්දී අම්මව අමතක කරන්න බෑ පළවෙනිම කතාව. ඒත් එක්කම මේ දෙමාපියන් ගැන කතා කරද්දී අපි හැමෝගෙම මං හිතන්නේ ඒක අර નિરાයාසයෙන්ම තියෙනවා. අම්මා තමයි පළවෙනි එක, ඒ කියන්නේ අර අම්මා ගැන කතා කළා තමයි දැන් ගොඩක් තැන්වල තාත්තා කියන්නේ අම්මා කාලද බලලා අම්මා කාලද බලන්න කියලා කියන්නේ. ඒ අන්නේ ඒ කතාව තියෙනවා. ඒ කියන්නේ අම්මා ගැන හොයලා බැලීමක්. අම්මා කියන්නේ ගොඩක් වෙලාවට දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ තාත්තලා කරන්නේ අර වාඩි වෙලා කල්පනා කරනවා. තාත්තා කියන්නේ গুপ্ত චරිතයක්. ඒ කියන්නේ තාත්තා කියන්නේ අර ගොඩක් වෙලාවට නිකන් අපි කම්පැනික් විදියට ගත්තොත් අර ඩිසිෂන් ගන්න ලෙවල් එකේ අර නිකන් වැඩිය ජනතාවත් එක්ක මුහු වෙන්නේ නැති චරිතය ඉන්නේ. ඒ වගේ අපි කර්මේ කාර්යාලයක් ගත්තොත් නමුත් අම්මා කියන්නේ ගොඩක් වෙලාවට කස්සම කෑයකේ වගේ අපි නිතරම සම්බන්ධ වෙනවා අම්මත් එක්ක
1: තමයි උදාහරණයක්
2: ප්‍රශ්න කතා කරනවා. රයිට්. දැන් ඊළඟට මට ප්‍රශ්නයක් කියලා මම විසඳුම් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ නිතර ගැටෙනවා සහ නිතර කතාබහ කරනවා. ඒ නිසාම දැන් ඔයා නිතර දෙයක් ගැන කතාබහ කරනවා නම් නිතර දෙයක් ඇසුරු කරනවා නම් ඒ දේ තමයි ඔයාගේ ඔළුවට යන්නේ. ඉතින් මට හිතෙනවා ඒක નિરાයාසයෙන්ම බුද්ධ කාලයේ ඉඳලම අම්මා කියන්නේ ඒ විදිහට හැදිලා තියෙන්නේ. සහ ගෙදරක ගත්තොත් අර ඒ අම්මා කියන චරිතය හැදිලා තියෙන්නේම හරිම මේ ස්ට්‍රෝං, හරිම ශක්තිමත් දේවල් හිතුනොත් දේවල් අරගෙන නිකන් සරල උදාහරණයක් ගත්තොත් ගෙදර දේවල් සුද්ධ බුද්ධ කළා, ඊට පස්සේ කෑම වේලා දරුවගේ වැඩ ටික කළා, අර සියලුම දේ කිසිම નિરાයාසයෙන් කරගෙන යන්න පුළුවන්. මං හිතන්නේ තාත්තා කෙනෙක්ට එච්චර මහන්සියක් එක විට වෙන්න අමාරුයි කියන එක තමයි මට තේරිලා තියෙන්නේ. ඒ කියන්නේ තාත්තා කෙනෙක් එච්චර එක විට එහෙම මහන්සියක් දරන්නේත් නැහැ, එහෙම කරන්නේත් නැහැ. නමුත් අම්මා කිසිම කම්ප්ලේන් එකක් නැතුව ඒ වැඩ ටික ඔක්කොම කරලා ඊට පස්සේ තමන්ගේ වැඩකුත් කරගන්නවා. ඒ කියන්නේ ඒ තරම් ඒ හැදිලා තියෙන මගේ දැන මේ පෞර්ෂය, ඒ චරිතය හැඩගැහිලා තියෙන්නේම එහෙම.
3: ඔව්, ජනක කිව්වා මට මතක් වුණේ දැන් අපි මොන හරි අපිට සමහර ප්‍රශ්නයක් අපිට තාත්තගෙන් කෙලින් අහන්න බැරි නම් අපි අම්මා ලව්වනේ ප්‍රශ්නේ අහන්නේ. අම්මට ඉස්සෙල්ලා ගිහිල්ලා ෂේප් එකේ කියනවා තාත්තා ටිකක් හොඳ වෙලාවක බලලා මේක අහන්න. ස්පෙෂලි කවුරු හරි අපි හිතමු ගෑනු ළමයෙක්ගේ සම්බන්ධයක් හරි ඒ වගේ තාත්තට ඩිරෙක්ට් කතා කරන්න බැරි වුණොත් ගොඩක් වෙලාවට අම්මගෙන් තමයි ඕක මේ ගොඩක් පෞල්වල මම දැකලා තියෙන හැම වෙන්නේ.
1: අනිවාර්යෙන් රුවන්. හැබැයි දැන් ওই රුවනුයි ජනකයි කිව්ව කතාවට තවත් පැත්තක් එකතු කරොත් මම පෞද්ගලිකව දැකලා තියෙනවා සමහර අපේ ගෙවල්වල ළමයි අම්මට වඩ තාත්තත් එක හරිම ළඟයි. ඔය ජනක රුවන් කිව්ව කතාව එම සමහර මං පවුල් මන් දැකලා තියෙනවා. ඔය ආදර සම්බන්ධතා හැම මොනහරි ප්‍රශ්නයක් වුණ ගමන් අම්මට නැතුව ගිහලා තාත්තට කියනවා ඉස්සෙල්ලම. එහෙම පැතිකඩකුත් තියෙනවා කියලා මට ජනක රුවන් කතා කරනකොටත් හිතුණා සමහර වෙලාවකට මේ වගේ ගීතයක් එළියට එන්නත් ඇත්තේ. එහෙම තැනක් දැකලා හැබැයි මෙහෙමත් දේවල් තියෙනවා. ඇයි වැඩිපුර අපි සමාජය තුළ අර වගේ දෙයක් කතා කරන හින්දා වෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපිට එක එක කතා කරන්න පුළුවන් පැතිකඩයන් තියෙනවා. එක එක
2: මං හිතන්නේ අර පවුල කියන දේ බැලන්ස් වෙන්නේ ඒ චරිත දෙකම තුලින්. ඒ කියන්නේ දෙන්නම එක වගේ වෙන්නත් බෑ, එක්කෙනෙක් අභිභව යන්නත් බෑ. මේ හැමදේම බැලන්ස් වෙන්න ඕනේ තැන කියලා තමයි. ඒ කියන්නේ එක චරිතයක් දිහා බලලා තමයි අනිත් චරිතේ හැඩ ගැහෙන්නේ කියලා තමයි
1: මට හිතෙන්නේ. මම ජනක කිව්වත් ඒක බොහොම පැහැදිලි වෙනවා. මොකද එක පැත්තක් අරන් වෙනකොට අනිත් පැත්ත ඒකට හරියන විදිහට හැඩ ගැහෙනවා. ඊට පස්සේ තමයි අපේ මේ ඇත්තටම අපේ විශේෂයෙන්ම ලංකාව ඇතුලේ අපේ මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. අපේ ගෙදර මූලික වෙච්ච සමාජයක් ගෙදර ඇතුලෙන් තමයි ළමයා හෝ මනුස්සයා හෝ හැමදේම අපිට හැදෙන්නේ. ගෙදර ඒ කියන්නේ ගෘහයේ මූලික වෙච්ච සමාජ ක්‍රමයක තමයි අපි ඉන්නේ. මං හිතන ජනක කිව්වාගේම එක පැත්තකින් මොනව හරි වෙනකොට ටක් ගාලා අනිත් පැත්තෙන් කව කරගන්නවා. ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ.
2: ඒ කියන්නේ අර අපි දැන් ගත්තොත් පොඩි එක්කෙනෙක්ට බනිනකොට අම්මයි තාත්තයි දෙන්නම් බනින්නේ නැහැ කවදාවත්. එක්කෙනෙක් බනිනවා, එතකොට අනිත් එක්කෙනා ඉන්නවා ඔබ්සර්ව් කරගෙන මොකද්ද වෙන්නේ. ඒ අනුව තමයි අනිත් එක්කෙනා බලලා තමයි අර ස්ට්‍රැටජිකලි තමයි ඒක හැන්ඩල් කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම දෙන්නම් බනින්නෙත් නැහැ, දෙන්නම හොඳයි කියන්නෙත් නැහැ. يعني ඒ බැලන්ස් එක තියාගෙන යන එක තමයි මං හිතන්නේ පවුල කියන්නේ.
1: අනිවාර්යයෙන්ම ජනක. එහෙනම් මේ අපි අපේ ඊළඟ ගීතයට යමු එමුද?
3: අපෝ ඊට කලින් අපිට මරණ දැන්වීමක්
2: අපිට මේ අවමංගල්‍ය නිවේදනයක් තියෙනවා. මං හිතන්නේ අපිට පුළුවන් අවමංගල්‍ය නිවේදනය වෙත යොමු වෙන්න දැන්.
0: It is with deep sadness that we announce the passing of Sudharma Gamini Veerasinghe of Chapel Hill at the age of 83. Gamini was the loving husband of Lalita, dearly loved father of Nero and Chami, loved father-in-law of Eleonora and Ian, loved brother of Indrani, Ranjit, late Nimal, Lakshman, Jayaraj and late Jayanti. Gamini was an alumnus of the University of Colombo and an old boy of Ananda College. He worked as a science teacher at Mansfield State High and Woodridge State High schools for many years. Gamini's funeral will take place on 8th June at 9 a.m. at Centenary Memorial Gardens Cemetery, Sumner. All family and friends are invited.

0: ඔව් සුරු, මේ ගීතය බෝසෙවනක්සේ ගීතය ගායනය කරන්නේ එඩ්වඩ් ජයකොඩි, සංගීතය දර්ශන වික්‍රමතුංග, පද රචනය නන්දසේන වන්නිනායක. මං දැන මේ ගීතයත් අර ගොඩක් පොඩි වේදනාවකින් පොඩි පොඩක් හිමින් කියන සින්දුවක් කියලතා මට හිතෙන්නේ. මේ කැන ඒ ගීතය ගායන ඇහෙනකොටම පොඩි වේදනාවක් තියෙනවා එක පිටිපස්සම. ඒ කියන්නේ ඇයි මේ වගේ දුකක් විඳින්නේ? අර ඒක එක තැනකද කියනවා මේ නුඹේම පුතුවී උපදින්නම් මයප්පච්චි කියලා. ඒ කියන්නේ ඒකේ තියෙනවා අර නිකන් ගෞරවය සහ වේදනාව, ඒ සියලුම දේ මේ එකතු වෙච්ච ගීතයක්.
1: ගෞරවය, වේදනාව සහ කලකිරීම, සියලු දේ,
0: සියලුම දේ තියෙනවා.
1: මං හිතන්නේ ජනක ඒකට එක්තරා ගන්න පුළුවන් එක මට ජනක කියන දෙයත් එක මතක් වෙච්ච දෙයක් තමයි අපේ අර අපි කලින් කතා කරපු දෙයමයි. අපි මේ සම්බන්ධතාවය ඇතුලේ අපි ජීවිතයේ අපිත් වයසට යනකොට, ඒ කියන්නේ තාත්තලගේ පුතාල වයසට යනකොට ජීවිතය ඇතුලේ විවිධාකාර හැලහැප්පීම් වෙනවා. ඒ හැලහැප්පීම් අතරේ සමහර වෙලාවට හිත හොඳ නොහොඳකම් තියෙන්නත් පුළුවන් ඇති වෙනවා. ඒ දේවල් මං හිතන්නේ පොදු දේවල්. අපි ඒක බොහොම විවෘත මනසකින් විවෘත විදියකට බලලා තීරණ ජීවිතය ගැනීම තමයි කළ යුත්තේ. නමුත් මේ සිද්ධ වෙන යම්කිසි හැලහැප්පීම් සහ මේ ජීවිත ගමන මැද සමහර වෙලාවට පුතෙකුට නැත්තම් දුවෙකුට නොසිතූ දේවල් සිද්ධ වෙලා ජීවිතයේ අතරමඟදී යම්කිසි කලකිරීමක් ඉතුරු වෙන්න පුළුවන්. මට මේ දේ මේ විදිහට කරන්න තිබුණා නම් හොඳයි නේද කියලා හිතෙන්න වෙන තැන මං හිතන්නේ අපේ අසන්නන්ට වගේම අපි හැමෝටම ජීවිතේ සිදුවිය හැකි දෙයක්. මොකද මම අහලා තියෙනවා එක්තරා මේක ලංකාවෙම ජනක ලංකාවේ අපේ එක්තරා ප්‍රසිද්ධ ගායකයෙක්ගේ, ඒ ගායකයාගේ පියාණන් රෝහල්ගත වෙලා ඉඳලා තියෙනවා. නමුත් ඒ ගායකයා විදේශ සංචාරයකට එකතු වෙලා තියෙනවා. ඒ සංචාරයේ අතරතුරේදී ඒ ගායකයාට පියාණන්ගෙන් දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. නමුත් හිටපු වැඩ මැද්දේ හිටපු හින්දා ඒ ගායකයාට ඒ දුරකථන ඇමතුම ගන්න වෙලා නැහැ. මම තාත්තට පස්සේ කෝල් එකක් ගන්නම් කියලා ඒක ෆෝන් එක පැත්තකින් තියලා, එහෙම නැත්නම් ෆෝන් එක කට් කළා, ඒ තමන් යෙදෙන කාර්යයෙන් මේ දිලා තියෙනවා. හැබැයි ඒ දවස ගිහිල්ලා ඊළඟ දවස එනකොට එදා රාත්‍රියේ එතුමන්ගේ පියා මේ ජීවිතෙන් සමුවරගෙන තියෙනවා. ඉතින් ඒ එක්තරා වැඩසටහනකට ඇවිල්ලා ඒ ගායකයා පැහැදිලි කරේ කිසිම දවසක දෙමව්පියන් වයෝවෘද්ධ නම් දෙමව්පියන් වයසට ගියායින් පස්සේ යම් කිසි හේතුවක් මතවත් ඒ දේවල් කල් දාන්න එපා, සමහර වෙලාවට එන මොහොතයි ජීවිතේ කවදාවත් යන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවට ඉතින් ඒ දේවල් ජීවිතයේ ඇතුලේ අපිට විඳ දරා ගන්න වෙන දේවල්, ජීවිතයේ ඇතුළේන සිදුවීම්. මම අර කලින් කිව්වාගේ ජනක අපිට මදහත් සිතින් මේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඉතින් මං හිතන්නේ ඒ වගේ සිදුවීමක් ජීවිතේට සිද්ධ වුණායින් පස්සේ ඒ සිදුවීම වචනවලට හරවන එක තමයි මං හිතන්නේ තියෙන එක්තරා විදියකේ වේදනාත්මක සිතුවිල්ල එළියට ගන්න පුළුවන් තියෙන හොඳම විදිය කියලා මං හිතන්නේ. ජනක මොකද හිතන්නේ?
0: ඔව් ඉසුරු, ඕකේ අර ඉසුරු කියපු කතාවේ දැන් ඒ ගායකයා ලංකාවේ ඉඳලා පිට වෙන රටකට කෙටි කාලයකට ගිහිල්ලා. නමුත් මේකේ මං හිතන්නේ අපි මේ ගෙවන පරිසරයත් එක්ක ගත්තොත් අපිට ඊටාම සමීප කරගන්න පුළුවන් අපි ලංකාවෙන් පිට ඉන්නේ ගොඩක් අයගේ දෙමාපියන් ලංකාවේ ඉන්නේ. ඒ කියන්නේ අර ගායකයා ඒ කෙටි කාලයකට ගත කරපු එක්ස්පීරියන්ස් එක අපිට හැමදාම සෑහෙන කාලයකට තියෙනවා. මොකද ගොඩක් මේ ඔස්ට්‍රේලියාව ආශ්‍රිතව ජීවත් වෙන අයගේ දෙමාපියන් ඉන්නේ ලංකාවේ බහුතරයකගේ. ඉතින් එතකොට ඒ දෙමාපියන්ට දවසකට ඇමතුම් දෙකක් දීලා තමයි සමීප වෙන්නේ. ලෙඩවීම වෙන්න පුළුවන්, හදිසි අවශ්‍යතාව වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම අර දුරින් ඉන්න අපි හරි අසරණ වෙනවා. මොනවද කරන්නේ? ඒ කියන්නේ කරන්න පුළුවන් දේවල් හරිම සීමිතයි. මං හිතන්නේ මේ සම්බන්ධතාවය ඇතුලේ දැන් මේ අපි අද දවසේ අහපු හැම සින්දුවකම තිබ්බේ ගමාශ්‍රිතව, එහෙම නැත්තම් එක්තරා කාල සීමාවකට ආශ්‍රිතව ලියවුණු සින්දු. මං හිතන්නේ මෑත කාලීනව දැන් මේ අපි ගෙවන පරිසරය, අපි ගෙවන සිදුවීම් ආශ්‍රිතව ගත්තොත් ඒ කියන්නේ ඒ ගීත ගැලපෙනවා මං හිතන්නේ. නමුත් ඒ ගීතවලට වඩා මේ වෙනස් අත්දැකීමක් තියෙනවා අපිට, අර ඊට එහාගේ අත්දැකීමක් තියෙනවා. දැන් ඔය කියන ගීතවල ගොඩක් ඒවා ඒ ගමාශ්‍රිතව

0: අත්දැකීම්. එතකොට අර අර කියපු කතාවත් එක්ක ඒ ගායකයා කෙටි කාලයකට මුහුණ දීපු අත්දැකීම මේ ඉන්න ගොඩක් දෙනෙක් අවුරුදු ගණනාවක් මුහුණ දෙනවා. අවුරුද්දකට සැරයක්, එහෙම නැත්නම් අවුරුදු දෙකකට සැරයක් තමයි ලංකාවට ගිහිල්ලා අම්මා තාත්තායි බලන්නේ, එහෙම නැත්නම් අම්මා තාත්තායි මෙහෙට ගෙන්න ගන්නේ. ඉතින් මං හිතන්නේ අර වෙනස් අත්දැකීම්, මං හිතන්නේ මේ වගේ අත්දැකීම් එක්කත් ගීතයක් ලියවෙනව නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අර හරි වෙනස්නේ දැන් මේ වගේ දෙයක් සම්බන්ධයෙන් මේ ගීතයක්වත්, ඒ කියන්නේ මම දැකලා තියෙනවා සමහර තැන්වල නිසඳස් ලියවිලා තියෙනවා. නමුත් මේ අත්දැකීම හරිම වෙනස්. මං හිතන්නේ වේදනාව වැඩි. කියන්නේ මේ තාක්ෂණය දියුණු නිසා මේ මූණ බලාගෙන කතා කරන්න පුළුවන්. ඒ ඇරුණාට පස්සේ එතනින් එහාට මේ හදිසියක් වුණාම තමුන්ට එතන ඉන්න හැකියාවක් නැහැ. ලංකාවේ ඉන්නවා නම් අඩුම ගන්න පැයක්, කියන්නේ කොළඹ ඉන්න කෙනෙක් අම්මල තාත්තලා ගමේ නම් ඉන්න පැය කීපයක් ඇතුළත යන්න පුළුවන්. නමුත් මෙහෙම නැහැ. අඩුම පැය 13ක් විතර යනවා අඩුම ලංකාවට යන්න.
1: ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය කොච්චර තීව්‍ර වුණත් අපි හරි මසරණ වෙනවා අපිට ළඟපාතක ඉන්න බැරි වෙලා. අර ජන කිව් වගේම ඒ අපේ දැන් මේ අද අපි කතා කරපු ගීත බොහොමයක පදනම එක වුණාට අද වෙද්දී අපි මූණ දෙන දේවල් එක්ක අපි වෙනස්ම විදිහේ තත්වයන්ට මූණ දෙනවා. හැබැයි ඒ සත්වයන් ඇතුළේ මං හිතන ඇත්තටම පිටරටක ජීවත් වෙනකොට අපි සෑහෙන මසරණ වෙනවා, සෑහෙනම අපිට ඒ අවශ්‍ය මොහොතකදී අවශ්‍ය වෙලාවකට ළඟින්න බැරිවීම ගැන රුවන්ට මොකද කියන්න තියෙන්නේ?
2: ඔව්, ඉතින් අපි අපි කතා කරපු දේවල් අපි බලනකොට අපි ඕකේ අනිත් පැත්ත බැලුවොත් අපි දැන් මේ අපි වෙන රටක ජීවත් වෙන්නේ. දැන් මේ රටේ මිනිස්සු කොහොමද දෙමාපියන් එක්ක කොහොමද ඒගොල්ලොන්ගේ කාර්යය තියෙන්නේ? එතකොට මට වෙලාකට හිතෙනවා අපි ලංකාවේ අපි ටිකක් හැංගීම් බාර වැඩිද, අපි ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා වැඩිද දෙමාපියෝ හැටියට සහ දරුවන් හැටියට. ඒ කියන්නේ අපි මෙච්චරක් දෙයක් කරා, මෙච්චරක් අපිට ඕනේ, අර ඒ බලාපොරොත්තුව වැඩිද කියලා මට සමහර වෙලාවට පොඩ්ඩක් හිතෙනවා මෙහෙ අපි ජීවත් වෙන නිසා. නමුත් ඉතින් ඒකම ඒතන ඒකේ මේ බැලන්ස් එක තමයි අපි හොයාගන්න ඕනේ. කොහොමද කරන්නේ, මොකද්ද ඇත්ත ඇති සැටියෙන්? දැන් අපි හිතමු දැන් දෙමාපියෝ වයසට යනවා, වයසට ගිහිල්ලා ඒගොල්ලොන්ට මාළු මඩමකට යන්න අවශ්‍ය වෙනවා. එතකොට ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ මාළු මඩමකට දාන එක ලොකු අරදක් හැටියට තමයි දකින්නේ. නමුත් මෙහෙ එහෙම දකින්නේ නැහැ. මෙහෙ ඒගොල්ලොන්ට ක්වොලිටි ඔෆ් ලයිෆ් එකක් ගන්න නම් ඒගොල්ලෝ ඒ වගේ තැනකට යන්න ඕනේ. නැත්තම් ගෙදර ඉඳලා ළමයි වැඩට ගිය වෙලාවට අම්මයි තාත්තයි ගෙදර හිටියොත් ඒක වෙන පැත්තක් හැටියට තමයි මම ඒක දකින්නේ. මොකද ජනකට හිතෙන්නේ?
0: මම රුවන් කියන කතාවත් එක්ක සම්පූර්ණයෙන්ම 100%ක් එකයි. ඒකේ තියෙන්නේ මේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය ඇතුලේ ලංකාවේ අපේ අල්ලා ගැනීම ඉතාම ගැඹුරුයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ලොකුවට අල්ලා ගන්න දේවල් අල්ලා ගන්නවා. ඒ කියන්නේ ඒකේ සරලම උදාහරණ වාහනයක්, ගෙයක්, දොරක් වගේ වුණත් අල්ලා ගන්නවා වැඩි. ඒ කියන්නේ සෑහෙන්න තමන්ගේ කියලාද මේක මගේ වාහනේ, මේක දරුණුවට අල්ලා ගන්නවා. මං හිතන්නේ මේ එහෙම බලනකොට අපි සම්බන්ධතා ඇතුලේ ඊට වඩා දරුණුවට අපි දේවල් අල්ලා ගන්නවා. මානුෂීය සම්බන්ධතා ඇතුලේ දූදරුවන් එක්ක වුණත් දෙමාපියන් එක්ක වුණත් විශේෂයෙන් දෙමාපියෝ දූදරුවන්ව ගොඩාක් අල්ලා ගන්නවා කියන්නේ අල්ලා ගන්නවා කියන මේ හැඟීම තියෙනවා. ඒ කියන්නේ මේ මගේ දරුවාය, මේ දරුවා මා සමග සිටිය යුතුයි සහ ඒ වගේ හැඟීමක් මේ දරුවාගෙන් මේ දේවල් මම ලැබිය යුතුයි, ජීවිතේ මං අගභාගයේදී මේ දරුවත් එක්ක මෙහෙම ගත කළ යුතුයි, අන්න ඒ වගේ. ඒකෙදි තමයි ඔය මේ රුවන් කියපු කතාව වෙනස් වෙන්නේ. දැන් මෙහෙ මං ඇසුරු කරපු සමහර පවුල් එක්ක, කියන්නේ ඒකෙදි අවුරුදු 89ක් 90ක් වුණත් ඒ දෙමාපියන් කැමති තනියෙන් ඉන්න, තනි ගෙදරක තනියෙන් ඉන්න කැමති.
2: ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තුවක් උත් නැහැ. ඒගොල්ලෝ දරුවෝ ආවොත් හොඳයි, ආවෙ නැතත් ඒත් ප්‍රශ්නයක්
0: නෑ. ඔව්, ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කිව්වේ නිකන් ඉරිදා මේ ලන්ච් එකට, ඉරිදා දවල් කෑමට වගේ එනවා. ඒ ඇරන්නේ ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු, ඒ කියන්නේ ග්‍රොසරි ටික ගෙනත් දෙයි කියලාවත් බලාපොරොත්තුවක් නෑ. මට ඒකෙදි තමයි තේරෙන්නේ අර සම්බන්ධතාවය ඇතුලේ අපි ශ්‍රී ලාංකිකයන්, ඒ කියන්නේ අපේ සංස්කෘතිය ඇතුළේ අපි කොච්චර දේවල් අල්ලා ගන්නවද සහ මෙහි මේ දෙමාපියන් මේ වගේ සම්බන්ධතා ඇතුළේ ඒ සම්බන්ධතා කොච්චර ලිහිල්ද? ඒ සම්බන්ධතාවේ ලිහිල් කිව්වට එතන සමීප සම්බන්ධතාවයක් නැත්තේ නෑ. ඊටාම සමීපයි කියලා බලනවා. නමුත් ඔවුන් wen wenව තමයි, කියන්නේ
2: ඇටැච්මන්ට් එක ටිකක් අඩුයි.
0: අඩුයි.
2: ඒක තමයි. ඉතින් අපි බුද්ධ ආගමේ හැටියට ඒක තමයි අපි ප්‍රගුණ කරගන්න ඕනේ කොහොම හරි. ඉතින්
1: අපේ ඉතින් ওই සංස්කෘතික මූලයන් එක්ක අපි ගෙවන ජීවිතය ඇතුළේ කොහොමත් ආසියාතික සහ ශ්‍රී ලාංකික සංස්කෘතිය ටිකක් අපි ජනකරුවන කිව්ව පැත්තට ඇත්තරම් බරයි.

0: වගේම තමයි ඔගේ හොඳ දේවලුත් තියෙනවා, ඒ වගේම නරක ප්‍රතිකඩනුත් තියෙනවා. අර අපිට ගොඩක් වෙලාවට එකේ දෙක අතර මැද දෙයක් හොඳට බලාගන්න පුළුවන් අපේ සංස්කෘතියෙන් පිටට ඇවිල්ලා ජීවත් වෙන හින්දා කියලා මට හිතෙනවා. ඉතින් ජනක, අපි අද අපේ ගීතයට ඊළඟ ගීතයට යොමු වෙමු.
1: ඒකම අපේ වෙලාවත් හරියාගෙන එන්නේ
0: අනිවාර්යයෙන්ම.
1: ඉතින් අපි මේ ගීතයත් එක්කම අපි සමුගමු. එහෙනම් ආයිබෝවන් ආයිසර
0: ආයිබෝවන් රුවන් ආයිබෝවන් ජනක. එහෙනම් අපි
2: ආයිබෝවන් දෙන්නටම සුබ රාත්‍රියක්.
1: සුබ රාත්‍රියක්. අපි අවසාන සින්දුවට යමු.
2: අපි එහෙමනම් ඊළඟට ඉරිදා අරුණැල්ල වැඩසටහන සමගින් ලබන ඉරිදා හමු වෙමු.